진니 모여긴 샤이토나 탈와문 폴와문 겐다 미하고 대두아 파다인 메누이 야메 두아훈 에우렌 카벌운 노테두아네테 에헤니 에우렌 보네 울루니 위에파리 와캄 카샤바리 리바 카할라 카메 카무게 나모스 위에파리 쿠룸바니 알라 후드 쿠라바페 아디 ribawani haram kurawafe fahe emiha ge veri raskalange hadratun divwa waza nasihai emiha ka hamen aum ekan ebahi ribaken huttala femiha dannashe fahe iswediya itchen emiha kan hutte ebahi ribage hukum tan aum ge kurin ena beenun kuritakedi maaf kurawafave adi emihegge kantan uti الله خاص وگنے ادی الون اکمن امبری اتوج میھا دناشے فہ ایورنی نرکاگے اہل ورینے ایورن اے نرکاگا ابد دمیتی ویمٹے

0: මේ අරුකඩින් හකඩි 40 මිනිත් ෆන්සස් ෆස්සිකොන්ත මේ දිවහ රාජ්‍යයේ කාඩු දිවහ රාජ්‍යයේ කාඩු කොහොමද සරහතුන් කරන්ටු මේ කරන්ටු කෙන්නු මාගුලකින් ට්‍රාන්ස්මිෂන් මේ කනල් මාෆා මිහා සම්ෆර්ගේ අනික කාව සරවණු මෙන්ගේ ප්‍රෝග්‍රෑම් තකාකින් කුරිය දාන ගඩින් හකඩි 40 මිනිත් ෆස්සිකොන්ත මේ දිවහ රාජ්‍යයේ කාඩු
1: IKEA presents
2: ආජ්ජර් හෙනයි

0: ಉಫಾವಿರ್ ಹಾವೀರು ಅಡು ಹಂತಿಬಿ ಹುರಿ ಹಾಕುದಿನ ಅಣೆಕ್ಕಾವೆಸ್ ಮರಹಬ ಮಿಹಾರು ಕುಡಕುದಿಂಗೆ ಬಗೀಚಾಗ ಹಮ ಲಸ್ವಾ ವರಕ ಕುದಿನ್ ಗಿನವಮು ಮಿದರೆಂಗೆ ತೆಂಗ್ ಅದಿ ಕುದಿನ್ ವರಂ ಹಂದಾಂ ಕುರಂಜೆ ಕಮೆ ಮೇ ಕುದೆ ಮಮ್ಮಮೆನಾಕಿ ಯಾಸ್ ಮಮ್ಮಮೆನ್ ಕೊಬಾತೋಸ್ ಬಲಂಜೆ ಹೇನಿಂಗೆ ಮಮ್ಮಮೆನ್ ನಾ ದೂರ ಮಾದುರ ನುದಚ್ಚೆಂಗೆ ಏ ಮಮ್ಮಮೆನ್ ಕೊಬಾತೋ ಬಲಮು ಕುದಿನ್ ಕೊಮ್ಮೆ ಕುಳಿವರೆ ಕುಳ್ನಸ್ ನು ಕೊಮ್ಮೆ ಕುಳೆಚ್ಚಕಂ ಎರಿಯಸ್ ಅರಂ ಮಾಣಿ ದೆಂ ಕುರಿಮೆಸ್ ಬುಣಿಹೆಂ ಕೊಮ್ಮೆ ತನಕ ದಿಯ ಸುಡಿಹಾ ಕುದಿನ್ ಸ್ವರ ಸಮಾಕಂದೆಂಜೆ ಕಂಕಂ ಹುಣ್ಣಾಣೆ ತದೋ ಐಕಿ ನುದಣ್ಣ ಏಕಿ ದಿಮ್ಮದಿ ಮಾಲು ಏಕಿ ಕುದಿನ್ ಮಿ ಅಣ್ಣಣಿ ಮ್ಯಾ ಸ್ವರ ವರುಬ ಲೇಫ ಹುರಿ ಕುಜ್ಜ ಮಿಹಿರಿದ ಕೊಣ್ಣಮೆ ಕೇನಿ
1: ಕಾಯ್ಸಣ್
0: ದೆಮ್ಮಿರಿ ಕೊಂ
1: ನು ಹೈಕ್
0: ಫ್ರೆಂಡ್ಸ್ ದ ಗೇತ್ ತ ಹಮ
1: ನಾ
0: ಏಕೆ ನು ಸ್ಕೂಲ್ ಅತ್ತ ಹೆಂಬಿರು
1: ನಾ
0: ಯಾ ಪಾಕುಂದಿ ಮಾವಿ
1: ಯಾ
0: ದೆಮ್ಮೆದಿ ಮಾವಿ
1: ನೋ ವರ ಕೊರೆ
0: ದೆಮ್ಮ ಅವದೇಸ್ ಗಡಿಕೆ ಆಗೆ ಕೊಮ್ಮೆ ಹುಕುರ್ದು ಗಣ್ಣಂದ ತಂಗಳು ಮಿಕೊಳಿಸಿಲ್ಲ ಕೊನ್ ಸ್ಕೂಲ್ ಗೊಳನಿ
1: ಶಹೀದ್ ಅಲಿ
0: ಶಹೀದ್ ಅಲಿ ಇದು ಕೊಮ್ಮೆದು ಕುದಿನ್ ಅಣ್ಣನಿ ಪಾಕಂ ಆಸ್ ಕುಡುಕು ಅದೇಸ್ ಕ್ಯಾರೇಜ್ ಇಲ್ಲ ಹಂಗೆ ಮುಳೆನ್ ಮಿಕುದಿನ್ ಮಿಹಾರು ಕೊನ್ ಗ್ರೇಡ್ ಕೆಬುಣಿ
1: ಫೋರ್ ಫೈವ್
0: ಎಮ್ಮೆ ಹಾರಿಗೆ ತಪಾದ್ದೋ ಅದೇ ಕುದಿಂಗೆ ಮೀರಿ ದೆ ಮಿತರ್ ಆ ಸೆಮ್ಮೆ ಫುರ್ತಾನ ದಿಮಾವಿಗೆ ಕೇಳಿ
1: ಪಾಕೊಂ ದಿಮಾವೆ
0: ಪಾಕೊಂ ದಿಮಾಯಿಗೆ
1: ಟ್ಯಾಗ್ ಕೂಡ ಫೆಶಿ
0: ಮಿಹಾರ್ ದೆ ಕುದಿಂಗ್ ಎಂತ ದಿಮಾವ ಅಂದ ಅದೇ ಮಿಹಾರ್ ಮಿಪಾಕ್ ಕೊಂಕ ಮಕ್ಕಳ ಹಾದ ದಾಹಿಲ್ ಆಫ್ತಿ ಬಿಕೀನೆ ವಿ ಕೋಚ ಕುಳುನಿ
1: ಟ್ಯಾಗ್
0: ಹೆಗ್ ಕುಳುನಿ ಓ ಏ ಯಾರ ಮುಖ್ಯ ಅಲ್ಲ ಅದು ಫೀಕೋ ಕುಳಂತ ದೆ ಮಿತ ಫಿಲಾ
1: ಯಸ್
0: ನುಗೆಲ್ಲೆಚ್ಚಿ ಅಣೆ ಕೈಂಗೆ ಕೊಬಾ ದೆಮ್ ಮಿಹಾರು ಪಾಕುಗೆ ಬುರೆ ವರ ರೀತಿ ಮಲಾ ಏಕೆ ರೀತಿ ತನ್ ತಂದೋ ಮಿತಂದ ಮೇ ಮಾತ ಫೆನು ನಿಮ್ ಕೀಕೆ
1: ಹಿತಂಗಾನ
0: ಮೇ ಹಿತಂಗ ಹೆಂಗೆ ಕಮ ಕೊಡದ ಅಂದಕಮ್ಮ ಆಹಾ ಫೆನು ಮಲೆ ಬೇಣು ಬಿಸ್ ಕೆಂದಮ್ಮಾಣಿ ಕೀಕೆ ಹುಣ್ಣೆಚ್ಚಿ ರೀತಿಕೊ ಬೆಹೆಟ್ಟಿ ಮದೋ ರೀತಿ ವಾಣೆ ಮಣಾಕವೆಣ್ಣು ತಬುಟ್ಟನ್ ದಿಯಫದೋ ಹಿಂಗ ಮಮಿತ ಮಿ ಪ್ರೋಗ್ರಾಮ್ಗೆ ಬೋತೆ ಮಸೆಕ್ಕತೆ ಕೊಲ್ಲಂಜೆ ಹೆಂಗೆ ಉಫಾವೆರಿ ಹವೀರು ಮಿ ಪ್ರೋಗ್ರಾಮ್ಗೆ ದೆಕುದಿನ ದೆಕುದಿನ ಕೊಲ್ಲವೆ ಕ ಮಸೆಕ್ಕತೆ ಒತ್ತೋ ಮಿಹಾರ್ ಮಿ ಬಲಾದ ನಿಂಗೆ ದೆಕುದಿನ ದೆಕುದಿನ ಕೊಲ್ಲವೆ ಮಸೆಕ್ಕತೆ ಕಂಗ ಮಿ ಫೀಲಿಂದ ಬ್ಲ್ಯಾಂಕ್ಸ್ ಅದ ಹಿಂಗೆ ಹಿಫಾಟಬ ಮಿ ಗಂಡು ಹಿಫಾಟಬ ಕೊಮ್ಮೆ ಕುಜ್ಜಕು ಜುಮ್ಲೈ ಫುರಿ ಹಮ್ ಕುರಾ ನಿಂಗೆ ದಿವೆ ಹಿ ಬಾಹು ಮೇರಿ ಪುರತಮ ಜುಮ್ಲಾಳೆ ಕಿಯಾದಿ
1: ಮಸ್ ಇನಿ ಟೆಂಕು ಟೆಂಕು ಗಾಯವೆ
0: ಯಾಗಿಂತ ಬ್ರೆಕೆಟ್ ಗಮತಿ ಇನೀತೋ ನೋಣಿ ಓತೀತೋ
1: ಮಸ್ ಇನಿ
0: ರಂಗಳು ದೆ ಕೊಬ ದೆಂಗ ಜುಮ್ ಪುಳಿ ಫೆಂ ಪುಳಿ ಹುಸ್ತಂಕೊಳೆ ಮೇಜು ಮತಿ ಗಾಯೆ ಹುರಿ
1: ಫೆಂ ಪುಳಿ ಬೆಹಟ್ಟಿ ಮೇಜು ಮತಿ
0: ಬೆಹೆಟ್ಟಿದೋ ರಂಗಳು ತಿಂಬೆ ಸಿಂಗೆ ದೆಂ ದತ್ ದೆಂ ಜುಮ್ಲಾಗಮತಿ ದತ್ತಮೆಂಗ್ ಅದು ಬಾ ದತ್ತಮೆಂಗ್ ಹುಸ್ತಂ ಕೊಳೆ ಜೋಲಿ ಗಯೆ
1: ದತ್ತಮೆಂಗ್ ಉತೀತ ಜೋಲಿಗ ತಿಬೀತ ಜೋಲಿಗ
0: ತಿಬಿ ಬರಾಬರು ದತ್ತಮೆಂಗ್ ತಿಬಿ ಜೋಲಿಗೆ ದೊ ದೆಂಗ ಬಾದಿ ಸ್ಪೆಲಿಂಗ್ ಕೇತೊ ಬಲಾಲಂದೊ ಸ್ಪೆಲಿಂಗ್ಗೆ ವರಗಿನ ಮಸಕ್ಕೆಂಗೆ ದೆಕುದಿನ ದೆಕುದಿನ ಜಹುಣಿ ಮಜ್ಜೆ ಹೇನು ಮಸಕ್ಕೆ ಕುರಾಶನು ಕ್ಲೌಡ್
1: ಸಿ ಎಲ್ ಒ ಯು ಡಿ
0: ಕ್ಲೌಡ್ ಬರಾಬರು ದೆಂಗ್ ಕೋಕೋನಟ್
1: ಸಿಒ ಸಿಒ ಎನ್ ಯು ಟಿ
0: ಬರಾಬರ್ ಫೀಟ್
1: ಎಫ್ ಇ ಇ ಟಿ
0: ಫಸೆ ಹೆಚ್ಚು ಬಿದ್ದೋದ್ಮಿದ್ದೀನಿ ಹ್ಯಾಂಡ್
1: ಎಚ್ ಎಂಡ್
0: ಎಚ್ ಎಂಡಿ ಉಂದಗೊಚ್ಚ ಬುಣ ಉಂದಗೊಚ್ಚ ಬುಣಂ ಬೀತ ಎನರ್ಜಿ
1: ಇ ಎನ್ ಇ ಆರ್ ಜಿ ವೈ
0: ಬರಾಬರ್ ಆಕ್ಸಿಜನ್ ಆಕ್ಸಿಜನ್
1: ಒ ಎಕ್ಸ್ ವೈ ಜಿ ಇ ಎನ್
0: ಏ ಮಮ್ಮಿ ಬಲಾ ಲಿಂಗೆ ಕುದಿನ ಗದ್ದೆ ತಿಕುದಿನ ಗದ್ದೆ ಸೆಪ್ಟೆಂಬರ್ ಎವ್ವಣ ದೋಹಕ್ಕೆ ಕೊಂದು ಮಾಮ ಕಾಫ ದೋಸ್ ಮಾಮ ಕಾಫ ದಿಮಾವೇತ ಮಾಮ ಕಾಫಿ
1: ಯಾವತ್ತಿ ಕಾವೇತ
0: ಕಾಫಿ ಆಗಿ ಕೊಬ್ಬ ಮಾಮ ಕಾಫ
1: ಮಿಲನ್ ದೂಗವಿ
0: ಮಿಲನ್ ದೂಗ ಮಿಫಾರೇ ಮಾಮ ಕಾಫೆ ಕೀಕೆ ಬುಣದಾಣಿ ಮೇ ಸೆಪ್ಟೆಂಬರ್ ಏಕೆ ಗಣ್ಣ ಮಾಗಿನದೋ ಹೆಣ್ಣೆ ತೆನ್ನದೋ ಹೆಮ್ ಕೀಕೆ ಬುಣಾಣಿ ಮಾಮೆ ಕಾಫಿ ಕೊಮ್ಮೆ ಕಮ್ಮ ಮಾಮ ಕಾಫಿ ಕೊದ್ದೆ ಕಮ್ಮೆ ನಿ ಕಂಬುಣೆ ದೀಪ
1: ಮೆಟಾದೇಣೆ
0: ಕೊಂಕಮ ಕಾಫು ಕೊದ್ದೆ
1: ತಂತನಗೆಂದಾಳು
0: ಮಾಮಿ ಹಾರ್ ಸ್ಪಾಕ ಗೋಯಂಗ್ ಆಸೆದ ಕಾಫ ಏಮ್ ಕೀಕೆ ಕಾಫೆ ಬುಣೆದಾನೆ
1: ಕಾಫೆ ಶುಕ್ರಿಯ
0: ದೇಖ ಲೋಬಿ ವಾ ಕಿಸ್ ಬುಣಮ
1: ಕಾಫೆ ಲೋಬಿ ವೇ
0: ದೇಖ ಕೀಕೆ ಬುಣಾನೆ
1: මාමෙන් දෙක වර ලෝභ
0: බරබර තාද දුරම් මිදනි මිකුදි එහෙන් වේමා මිහාරු නිමෙන් වෙස් කෑරි වියෙන්ගෙ තෙන් මිහාරු නිමෙන් කෑරි වීම මිදෙනි හදියා දෙමෙති කුරි මසෙක්කත එහෙම දෙකුදි මි හදියා ෂෙයා කොල්ල වෙන්ට එක්කොන් ඇස් එක්කොත් තිවුලෙනි මි ගොන්න ෂෙයා කුර වේ කාල හදියා එංගෙ අල් දෙකුදි එක්කොන් ඉෆාබ යගින්ත
1: යගෙ
0: ෂෙයා කුරන්
1: යා
0: ආරංගලෙන්ගේ වරපොට ශුක්‍රියා ප්‍රෝග්‍රෑම් බෑවැරි වීමෙන්ගෙ ඕකේ මිහාරු ෆයර් හවීර් ප්‍රෝග්‍රෑම් නියුමකා හැමියන් මි අන්නනි ඒක මිහාරු වරගින කුදින්න වාහක දක්කා ලෙවිජ්ජෙ කොම්මෙ දුහකොස් හුකුරුදුගේ හවීර් ෆහෙජ් ජහර් කුඩීමෙන් මි දනි මාලේගේ කොම්මෙ සිසාවක ඉංගෙ හේවිම කුරියා කුදින් බල්ච කුඩීමෙන් ෆෙනේතෝ පරගේ කුඩීනු ෆෙනිදානේ ඒකි පාර ඒකි මි මයිකෙ කුජ්ජකු ගෙන්ගුලෙන්නා මීහෙ ගෙන්ගුලෙන්නා වානේ බයක් කුදින් දේ ඒකම දුරද්දෝ වාකනු දක හදියා ෆෙනුනින් බයක් කුදින් ආදෙ එහෙමම කුරියා කුදින්ස් වානේ ඉංගෙ මිගත හුන ප්‍රෝග්‍රෑම් තෝග බෑලේතෝ බලම් දෙන් කොම්මෙ හොනි හෙදුව හෙග්ගේ හෙඳුනු දිහෙජ් ජාරොන්නන කුඩකුදින්ගේ බගී චාවිස් ඒ ප්‍රෝග්‍රෑම් ක ෆෝනුම් බෑරි වෙන හුරිහා කුදින් එස්ත මිගතන් අන්න ප්‍රෝග්‍රෑම් තෝග මියොන්නනි මගුමතින් දිමාවා කුදින්න වාහක දක්කාලා මි ඛයාල් හෝදාලා බලාලුන් දො එහෙම මියද කුදින බහංජේ හදියා මිනි මුණියේ ඒක කුදින් වාහක දක්කාලා හිතුන් අන්නා තියාලා වාහක දක්කාලා කොන්න මෙ කියනි
2: ආෆ්‍රිකා
0: දැන් මේ කොන් කුච්ච
2: නකත් නැකත්
0: කොන් ස්කූල ගොලෙන්
2: ඉමාදු දෙන් ස්කූල් සලාහුද්දින්
0: ද බයික් කුදින් හැම සීදා උළුමාලේ මේ අන්නනේ ප්‍රෝග්‍රෑම් ක බෑවෙරි වන්දෝ එහෙම වරන් උපාජි මේ කුදින ඇස් දිමා වීම ඉංගෙ ආම් කො හු කුරුදුස්තු අන්නන්ත මේ කොට පාක
2: බයි ෆහරු
0: আদি බල චෙගෙ කොම්මෙ දුක ආදි වේතරුන් දිමා වන් තංකොල කුරින්ද මේ තංකොල ලස්වියේ දිමා වෙල ඉංගෙ ප්‍රෝග්‍රෑම් නිමෙන් කැරීම ති දිමා විදෝ මා ලහුනේ කුදින් මේ අන්නනේ පාක වර උපාජි ගේ දිමා වීම එහෙමම අනික කවිස් අන්න හොප්තාගේ හුකුරුදුගේ හැම මිගඩියන් හුරිහා කුදින් ඉන්තිජාර කුරාණකම මි උම්මීද කුරණි මි හොප්තාගේ ප්‍රෝග්‍රෑම් උපතක් මනි තිකුදින්ගේ අලියා දත්ත දැන් එහෙමම හුරිහා කුදින් මෙස් මි හොප්තා බන්දු ආයිලා එකේ ගෞපාවෙරි මජා වගුත් කුලෙන් හේද කොල්ලාණකමගේ උම්මීදක කුඩීමෙන් මි වකිවැදනි වස්සලාම අලේකුම්

0: ඇ බොඩ ඇත්ත ඒගුණ එහම රීතිකො පෙහෙටම වෙස් මේ අද රකාතරක බෙටම වෙ සල්ගම අමිද වෙස් දෙවෙන් වරගෙන සමල්කන් දෙවෙන් වරගෙන කන්තක ඩොක්ට ාකර විද අල්ගමගේ මේ එහුන් තෙරින් හම මේ ගුළුවා එස විස්වාල්තක ඩොක්ට වර රඟල මේ ජවාබ් දෙප මයි වේෆුන එකකම මද හම විස් නවාක අල්ගොමන මේ ගුණ හෙම උම්මීද කරන තිබේ ෆුන්න මේ මිකම ගස් ම ොරි හම හතල් දෙබි ගෙන් දියන් වගේ අද වකින් හස ද ස ඩොක් වර පොඩ ශුක්‍රිය ඇගේ ඔගමන්ගේ ටෙක්ටක් මදර කෝස හන්තරින් කර විස්වාල්තක ශාද හන්තරින්ගේ මේ අරුමන ගුළු වේ ෆුන් විස්වාල්තක ජවාබ් දෙප අල්ගොමන වගුත් දෙපි කමට කර පොඩ ශුක්‍රිය අරුමන ගුළු වේ මේ හන්තරින වර පොඩ ශුක්‍රිය ප්‍රෝග්‍රෑම අඩස් සොම් ගෙන් දෙම හන්තරින වෙස ම වර පොඩ ශුක්‍ර අදා කර ඉරාද කර පිය දුලෙහ මිස් දස්තාගේ ප්‍රෝග්‍රෑම කිය කනික සන්න හප්තාගත් බේ ෆුන්න අබද්ද කොල්ම උමීද කරොහ මේ සම හප්තා ප්‍රෝග්‍රෑම නි මාලා ෆල්වුන් වකි වෙලාන අමි හප්තාග ප්‍රෝග්‍රෑම ති ඇරිස්තක මේ හොෂෙල් යල් කොන්ට කිය
1: আদি আলগন শাহামা প্রোগ্রাম উফেদ্দি আয়েশাত জাইনা আদি শাফি শফিক প্রোডিউস করি আয়েশাত জাইনা টেকনিক্যাল গতং এহি তেরিবেদিনি সুদা সালিম আন হাফতাগ ওয়েস বদল কলমকে উম্মিদ গাওয়া কিবেলানা আসসালামু আলাইকুম

మీ అరగండి రేగండి గారు జై మీ దివ్యరాజ్య గారు. ලබේ හුරිහා බේෆුන්න හා මරා බදන වෙංගේත රමේසු මේ ප්‍රෝග්‍රෑම් අඩ සමගින් දෙව හුරිහා බේෆුන්න හා මිරේ සකල් මසකෙත කෑකි අනු බදල් කොල්ලි උම්මිත කුරණි තිබ බේෆුන් අනුගේ ප්‍රෝග්‍රෑම් අඩ සවාස් තිබ බේෆුන් ගේ මි හම මේ සවාල්ත අනු මින් තිබ බේෆුන් කුරා සවාල්ත කෑකි මසකෙත ෆොර හම කොල්ලම ෆහ බේන ෆුළු අදව අඩ සවාල් මට්ටක ෆුර්සත හොද් දවණකම එකතුන් තිබ බේෆුන් අනු මින් ගේ ප්‍රෝග්‍රෑම් ගම් මි දෙසවාල් මි ෆ්‍රාලා දන ගේත එසවාල් ලක දෙසවාල් දින දෙසවාල් තර එසවාල් රංගල් වියස අනු මින් තිබ බේෆුන් නැකි කුරියක් දන් හම තයාර මි තිබ එනව දෙසවාල් දෙස් තිබ බේෆුන් මි රංගල් නොකර විජ්ජා දෙන් message call daba almen tebe fona gulo mugendana den tiktok ge hunterna ekhi galmen kuria da rit lavata adu bada anwana kam med korani emem e fursat ge beno kurawana kam med ekhi misa team ge faratun gena te me rit lavata badlo kollana insar kurabate.

0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේක අඩු
2: ඔබ හිරි STMOLගේ
3: STMOLනේ ඔබ කොන්ටා
4: අපි කොට STMOLගේ
3: ඒ හලෝ
2: මේරි STMOLක
3: හිනත වෙගෙන් මෙවලනි
2: STMOLෙන් එංහා සුපිය ව්‍යාපාරි කුරීම කාරෙන් හොදමුගේ ෆුරසක් ලැබෙන
3: ඈ
5: අස්ත යති නසීබ් ලබවලා STM මි ප්‍රොමෝෂන් නිමෙන්දේ ඉනගිනා ව්‍යාපාරිකෝ කාරෙන් හොදමුගේ ෆුරසක් විහාර කුරියදා මි ප්‍රොමෝෂන් නිමෙවි දිහේ දෙසැම්බර් ගනියලා
4: ඒක ඔබ කොන්ටා කරති ඔලනේ
3: STMOLගා
4: හිනත වෙගෙන් මෙවලනේ
3: ඈ නෑංගේතා
1: ކެމބޭ ޖެހިފައިވާ މީހެއްގެ ފަރާތުން އެހެން މީހަކަ ބަލި ފެތުރުދާނެ މުއްދަތަކީ ކޮބާ؟
6: ބިހިނެގުމުގެ ހަތަރު ދުވަސް ކުރިން ބިހިނެގުމަށް ފަހު ހަތަރު ދުވަހާ ހަމައަށް ބަލި ޖެހިފައިވާ މީހާގެ ފަރާތުން އެހެން މިހުނަށް ބަލި ފެތުރުމުގެ ފުރުސަތޯ ވެ
0: ހިމބިހިގެ ޢަލާމަތެއް ފެނިޖެނަމަ ލަސްނުކުރަވާ ސިއްޙީ ފަރުވާ ހޯއްދަވަ
7: ගඩින් ފަތިހު 4 ගඩි 30 මිනිත් මේ දිවි රාජ්‍යයේ ගඩු
0: හිතායතුගේ මොගුදා